කාලන්න පූතංගා පාපං ගාතමෙත අපාර මුන් ගන උදාාර්මන් ගන් ප්‍රනාම්නයට පැනකාම් මත දෝත පරචාන මෙත ගතයා හණඩ යා ලෙස්සයා කර්මාදරිශ්‍යයා තර මස්සරවා ප්‍රන